ඩයි ජනමන්නේ වාර්තරණය තර පත රාක පරමානන්ද ජලත අනික තරංගමයාගුරුගාන හර රෙද්දමන්ත ඡේද අවබන්ද කරණාමය චින්ත මේට පුරුඛයානන්ත සෙමර සමරත පාලම හෝරත ප්‍රවතයාන සැයි සමාද දින්දයාල් පරසන පූර්ණන් ජාතියයි රජ ස්වාද මොහෝ මෙතන දුරන්ත ආසා බාසනා බේකාර රකතරම පරම බෙදාර මනත උදරහාර නිරංකාර තන ආඩු ආඩ පණ්ඩාර හර නෙද හෝත ජනාන චීර කල්ල මුගද මෝඩු කටාක සිරිතර පැයගුණ මත තීර ජීවන මගද ජගදේශ ජාප මනතාර රෙද පරතීත ජී දයාමයා සර්වතර රමණංග පරමහංසරිත දේත දර්ශන සර්වන හරදස රසන නාමෝචාර අංග සංග භගවාන් පරසන ප්‍රවණානික පතත දාර ගූජරිකි වර්මහල්ලා තිජාසිකන්දර බිරාහිමකි වාර්කේතු නිගවුණි එක ඕංකාර සර්ගර